0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: මේ ආරම්භ වන්නේ SBS ගුවන් විදුලියේ සිංහල සේවයයි. ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
2: අයිබෝන් සුබ උදෑසනක්. මැයි 12 වෙනිදා සීතල උදෑසනක් සිඩ්නි වලට නම් ඔන්න අඟහරු අද දවසේ SBS සිංහල සජීව විකාශය මේ විදියට ආරම්භ වෙනවා. අද දවසේ විශේෂාංග ඔබ වෙත අරගෙන එන මම තිසරණි විජය බණ්ඩාර එත් එක්කම වැඩසටහන් නිෂ්පාදන සහායෙන් එකතු වෙනවා කස්සප සෙනරත් සමගින් දිනේෂ් ලියනගේ. විකාශන කටයුතු සිදු කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගන්න වෙලාව වෙන් කරගෙන වැඩසටහනේ පෙළගැස්ම දිහාට අපි යොමු වෙමු. ඉතින් අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත අරගෙන ඉන්නේ සිඩ්නිවල තියෙන අපේ SBS ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ ඉඳලා. SBS සිංහල වැඩසටහන ගූරින්ගයි ජාතියේ කැමරේගල් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන අරගෙන එන මේ සිඩ්නි භූමියේ සියලුම ආදිවාසී ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපේ ගෞරවය පුද කර සිටිනවා. අද දවසේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන ප්‍රමුඛ පුවත් දෙසයි අපි ප්‍රථමයෙන්ම අවධානය ලබා දෙන්නේ. අද රාත්‍රියේදී ඔස්ට්‍රේලියාවේ මීළඟ අයවැය කියවීම සිදුවෙනවා. තරුණ ඔස්ට්‍රේලියානුවන්ට මුල් තැන දෙන අයවැයක් විදියට මෙවර අයවැය කියවීම පිළිබඳව ඔන්න අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳවත් තවත් පුවත් විස්තරත් අද දවසේ ඔබ වෙත අරගෙන එන්නේ දිනේෂ් ලියනගේ. කාලින විග්‍රහය මේ සමහර විට ඔබට අදාළ දෙයක් වෙන්න පුළුවන්. ඔබ දන්න කෙනෙක්ගේ කතාව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කැෆේ එකකට වගේ ගියොත් ඔබට ඇස ගැසුණු දෙයක් වෙන්න පුළුවන්. ඒත් නැත්නම් සම්පූර්ණයෙන්ම ආගන්තුක මාතෘකාවක් වෙන්නත් පුළුවන්. අද අපි කතා කරන්නේ සීලියක් රෝගී තත්ත්වය පිළිබඳව. ඇත්තටම රෝගය ගැන කතා කිරීමටත් වඩා සීලියක් රෝගී තත්ත්වයත් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගත්ත තරුණ සංක්‍රමණික කාන්තාවක් ගැනයි කියන්නේ. පාන් බනිස් බිස්කට් වගේ දේවල් කෑම පොඩ්ඩක් ඇඟට අමාරු ගතියක් එනවා නම් සමහර වෙලාවට ඒ සීලියක් තත්ත්වය වෙන්න පුළුවන්. නිසි රෝග විනිශ්චයක් අවශ්‍ය වන්නේ අන්න ඒකටයි. ඉතින් ඒ ගැන අද අපි කාලීන විග්‍රහයේදී කතා කරනවා. මීළඟ විශේෂාංගය ඇත්තටම විශේෂ අංගයක්. අපි ආසා කරන ගායකයෙකුගේ සංගීත ප්‍රසංගයක් සජීවීව අත්දකින්න ලබන එක එක මතකයේ රැඳෙන දෙයක්නේ. BTS සංගීත කණ්ඩායම් පිළිබඳව ඔබ දන්නව ඇති. ජනප්‍රියතාව අතින් මේ වෙනකොට ඉහළින්ම ඉන්න කොරියානු පොප් සංගීත කණ්ඩායම්. ඉතින් ඔවුන්ගේ ලොව වටා සිදු කරන ප්‍රසංග මාලාව ඇරඹිලා තිනෝ ඒ වසර ගණනකට අනතුරුව. ඒ සංගීත ප්‍රසංගයකට ඔස්ට්‍රේලියාවින්දන් දකුණු කොරියාව බලා ගියපු එක් රසිකාවියක් SBS සිංහල සේවය සමග අදහස් බෙදාගත්තා. ඉතින් ඒ විශේෂාංගයටත් ඔන්න අද දවසේ අපි සවන් දෙනවා. දවසේ අවසාන විශේෂාංගය ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන්. ඔස්ට්‍රේලියාවට අලුතෙන් සංක්‍රමණය වුණු ඔබට වගේම ඔස්ට්‍රේලියාවේ වසර ගණනක් තිස්සේ ජීවත් වන ඔබ ඔස්ට්‍රේලියාව පිළිබඳ දන්නා නොදන්නා දේ අරගෙන එන විශේෂාංගයයි ඒ. ඉතින් අද අපි කතා කරන්නේ මේ තෙල් අර්බුදයක් වෙලා තියෙන වෙලාවේ ඔබට වැදගත් වෙන දෙයක් ගැන. ඒ තමයි පෙට්‍රල් මිල අඩු කර ගැනීම පිළිබඳව. ඒත් එක්කම මං හිතන්නේ මට අමතකුණා මේ වැඩසටහනේ පෙළගැස්මේ අද අපි කතා කරනවා මේ දැන් අයවැය කීවීම වෙනවනේ. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් වෙනම විශේෂාංගයක් තියෙනවා. ඉතින් වැඩසටහන පෙළගැස්මේ එකක් තියෙනවා, මට ඒක කියන්න අමතකුණා. හරි, එහෙමනම් අපි දැන් ප්‍රවෘත්ති ප්‍රකාශයට යොමුෙමු මේ දිනේෂ් ලියනගේ.
3: SBS සිංහල පුවත් සංස්කරණය සහ ඉදිරිපත් කිරීම දිනේෂ් ලියනගේ. ප්‍රථමයෙන් සිරස්තල. මගී නෞකාවක් තුලදී හන්ටා වෛරස් ආසාදන තත්ත්වයකට මුහුණ දුන් ඔස්ට්‍රේලියානුවන් පිරිසක් ගුවන් මගින් පර්ත් නුවරට ගෙන්වා ගනී. බණ්ඩාගාරික ජිම් චාමර්ස් සිය 5 වන ෆෙඩරල් අයවැය අද ඉදිරිපත් කිරීමට සූදානම්. ජනතා සුභසිද්ධිය වෙනුවෙන් මුදල් වෙන් කරනවා වෙනුවට ආරක්ෂණ වියදම් ඉහළ දැමීමට රජය වැඩි වශයෙන් අවධානය යොමු කර ඇති බවට ග්‍රීන්ස් පක්ෂයෙන් චෝදනා. ඉරානය සමග ඇති සටන් විරාම ගිවිසුම දැඩි අවධානමක පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔස්ට්‍රලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට වයස අවුරුදු 19ක් වන ඔලිව පීක් කැඳවයි. දැන් පුවත් සවිස්තරව. මගී නෞකාවක් තුලදී හන්ටා වෛරස් ආසාදන තත්ත්වයකට මුහුණ දුන් ඔස්ට්‍රේලියානුවන් පිරිසක් රචේ සහය ඇතිව විශේෂ ගුවන්යානයකින් ස්පාඤ්ඤයේ කැනරි දූපත්වලින් පිටත්ව ගොස් තිබෙනවා. මෙම කණ්ඩායමට ඔස්ට්‍රේලියානු පුරවැසියන් 4 දෙනෙක්, ස්ථිර පදිංචිකරුවකු සහ නවසීලන්ත ජාතකයෙකු ඇතුළත් වෙනවා. මොවුන් රැගත් ගුවන්යානය පර්ත් නුවරට මේ වන විට ළඟා වෙමින් සිටිනවා. කිසිදු මගියෙකු රෝග ලක්ෂණ නොපෙන්වුවත් ඔවුන් ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසුව පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස නිරෝධායනය කිරීමට රජය කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ල පවසනවා.
4: I want to stress that our primary responsibility as a government, obviously, is to keep our community safe and healthy. We also have a responsibility to those passengers to bring them home and to protect them from any risk, no matter how small, of potentially transmitting the virus without knowing it. And these arrangements discharge both of those responsibilities.
3: ලේබර් රජයේ බණ්ඩාගාරික ජිම් චාමර්ස් අද දිනේදී ෆෙඩරල් අයවැය ඉදිරිපත් කිරීමට නියමිත වනවා. මෙය ඔහු විසින් ඉදිරිපත් කරන පස්වන අයවැය වනවා. තරුණ ප්‍රජාවට නිවසක් ලබාදීම මේ අයවැයේ ප්‍රධානතම තේමාවක් වනු ඇති බවට මේ වන විට මත පළවනවා. ඉදිරි වසර කිහිපේදී ඩොලර් බිලියන 44.9කින් රජයේ ආදායම් ඉහළ යනු ඇති බවට අනාවැකි පළ වී තිබෙනවා. බදු ආදායම් ඉහළ යාම හේතුවෙන් මින් පෙර අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අයවැය හිඟය අඩු වී ඇති බව විශේෂඥයන් පවසනවා. කෙසේ වුවත් රජයේ මූල්‍ය කළමනාකරණය සහ ඉතුරුම් හේතුවෙන් අයවැය හිඟය අවම කර ගැනීමට හැකි වී තිබෙන බව බණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසා සිටියා. ලේබර් රජය ජනතා සුභසිද්ධිය වෙනුවෙන් මුදල් වෙන් කරනවා වෙනුවට ආරක්ෂණ වියදම් ඉහළ දැමීමට වැඩි වශයෙන් අවධානය යොමු කර ඇති බවට ග්‍රීන්ස් පක්ෂය චෝදනා කරනවා. සෞඛ්‍ය සේවා පද්ධතිය දියුණු කිරීම, නිවාස ගැටලු විසඳීම සහ ආබාධිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර ඉහළ දැමීම වැනි කාරණා සඳහා රජය වැඩි වශයෙන් මුදල් වෙන් කළ යුතු බව ඔවුන් පවසනවා. දැන් විදෙස් පුවතා. ඉරානය සමග ඇති සටන් විරාම ගිවිසුම දැඩි අවධානමක පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. සියලු යුද ගැටුම් නවතන ලෙසත් සම්බාධක ඉවත් කර තමන්ට වන්දි ලබා දෙන ලෙසත් ඉරානය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සටන් නතර කර ඉන් පසුව ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කිරීමට ඇමරිකාව යෝජනා කර තිබෙනවා. කෙසේවත් මේ සම්බන්ධයෙන් ඉරානයේ ප්‍රතිචාරය පිළිගත නොහැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. දැන් ක්‍රීඩා පුවතක්. ඔලිව පීක් නම් 19 හැවිරිදි වික්ටෝරියානු ක්‍රිකට් ක්‍රීඩකයා පළමු වරට ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් සංචිතයට කැඳවා තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු IPL තරඟ හේතුවෙන් කණ්ඩායම සමග එක් නොවන අතර පාකිස්තානය සහ බංගලාදේශ සංචාර සඳහා නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට තෝරාගෙන තිබෙනවා. මිචෙල් මාෂ් ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමට නායකත්වය ලබාදීමට නියමිතයි. ප්‍රවෘත්ති මින් සමාප්තයි. SBS සිංහල සේවය ගෙනෙන දිනපතා පුවත්වලට සවන් දෙන්න SBS සිංහල අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: දිනේශ, ප්‍රවෘත්ති ප්‍රකාශයේ අතරතුර අද රාත්‍රියේ අයවැය පිළිබඳව පුවත් ඒ විදියට අරගෙන එනකොට කස්සප සූදානමින් ඉන්නවා මේ සම්බන්ධයෙන් විස්තරාත්මක විශේෂාංගයක් අරගෙන ඉන්න. ඒ විශේෂඥයෙකු විසින් මේ අයවැය කියවීම පිළිබඳව ගෙනෙන පූර්ව විශ්ලේෂණයක්. ඉතින් අපි ඒ විශේෂාංගයට සවන් දෙන්නේ සීලියක් රෝගී තත්ත්වය පිළිබඳව තතු විත්ති ගෙනෙන කලින් විග්‍රහයෙන් අනතුරුව. සියයට 70%ක් පමණ ඕස්ට්‍රේලියානුවන් සීලියක් රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. එහෙම කියන්නේ වෙස්ලි රිසර්ච් ආයතනය. බහුසංස්කෘතික සමාජයකින් ආපු කෙනෙක්ට මේකේ බලපෑම මොන වගේ වෙන්න පුළුවන්ද? මොකද ආහාර කියන දේ සංස්කෘතියේ, පෞලෙ සහ අනන්‍යතාවයේ කොටසක් නිසා. ලෙබනොන් සම්භවයක් ඇති තරුණ ඔස්ට්‍රලියානු කාන්තාවක් අමුතු වැඩක් පටන් අරගෙන තියෙනවා. සීලියක් රෝගයේ ඇගේ අත්දැකීමෙන් අනෙක් අයව දැනුවත් කරන්න ඇය පෙළඹිලා. ඒ නිර්මාණශීලී විදියකට. මේ වගේ රෝගී තත්ත්වයන් පිළිබඳව වැඩි අවබෝධයකින් යුත් ප්‍රජාවක් දැකීමයි ඇගේ බලාපොරොත්තුව. අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි. ඔබට මතක ඇතිනේ ඔබේ ළමා කාලයේ ගත වුණ හැටි. ජූඩ් සූසන් අද කාලීන විග්‍රහයේ කතානායිකාව. ඇගේ ළමා කාලයේ උදෑසනක් ඇරඹෙන්නේ ලෙබනනයේ සාම්ප්‍රදායික ආහාරයක් වන මනායිෂ් රොටි සුවඳෙන්.
5: I grew up eating a lot of Lebanese dishes that contained gluten. Manaish was a big, big, big part because like we used to have it for breakfast all the time. It was my like top favorite.
2: අවුරුදු 9 තමයි යුම් පිහුම් වලට ඇගේ ආසාව ඇති වෙන්නේ. මේ සාම්ප්‍රදායික ආහාර පාන තමන්ගේ ලෙබනන් උරුමය එක්ක සම්බන්ධ වෙන්න ඇයට උපකාර වෙනවා. ආහාර නිසා ප්‍රජාව එකතු වෙන විදිය ලෙබනනයේ වෙත ගිය ගමන්වලදී ඇය දකිනවා. නමුත් ඇය ජීවිතයේ අතිශය ප්‍රියකරන ආහාරවලට ඇගේ ආසාත්මිකතාවක් ඇති බව දැනගත් දවසේ ඉඳන් සියල්ල වෙනස් වෙනවා.
5: Celiac disease has kind of affected my connection to my Lebanese culture because of the amount of foods that I no longer can eat. I found out at the age of 15, so I am currently 23, turning 24 this year. I didn't stop it right away. I was like, oh, I'll keep gluten as a treat and only have it on weekends. And then my body just fully couldn't cope anymore. It's to the point where I can't even have contamination.
2: ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ජනතාවගෙන් 400,000ක් පමණ දෙනා සීලියක් රෝගී තත්ත්වයෙන් පසු වෙනවා. ඒ අතුරින් 20%ක් පමණ දෙනා තමයි රෝග විනිශ්චයක් ලබා ගන්නෙ. බොහෝ දෙනෙකු මේ ගැන දැනගන්නේ යම් කාලයක් ගත වෙලා. ඒ වෙනකොට මේ සෞඛ්‍ය බලපෑම් තිබුණාටත් වඩා සංකීර්ණ අධියරකට ළඟා වෙලා. මේ තත්ත්වෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් ඇති මුදල් අරමුණු කර නොගත් සංවිධානයක් තමයි සීලියක් ඕස්ට්‍රේලියා කියන්නේ. ඔවුන් මේ රෝගී තත්ත්වය මේ විදියට හඳුන්වා ගන්නවා. සීලියක් රෝගය කියන්නේ ග්ලූටන් අඩංගු ආහාරවලට විරුද්ධව සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියා කිරීමේ නැතිවන තත්ත්වයක්. මේත් එක්කම නිපද වෙන ප්‍රතිදේහ කෙලින්ම ගිහින් පහර දෙන්නේ කුඩා බඩවැලේ බිත්තිවලට. ඉතින් එතකොට නිසි ලෙස පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීමට අපහසු වෙනවා. ඉතින් මේ වෙනකොට සීලියක් රෝගය සම්බන්ධයෙන් කරන්න පුළුවන් එකම දේ ග්ලූටන් අඩංගු නොවන ආහාර රටාවකට හුරු වීම පමණයි. නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ පෝෂණ විශේෂඥයෙකු වන නේමා හයිවා මේ තත්ත්වයේ පාලනය සම්බන්ධයෙන් මෙවැනි අදහසක් දක්වනවා.
6: I think 20 years ago a celiac diagnosis could be isolating and that's because of how prevalent wheat is in our diets in general and then there's certain you know cultural dishes that are quite indispensable or you know the inclusion of wheat or in our version you know cracked wheat like bulgur you know is essential to that dish with the right guidance and navigating something like celiac disease can be achieved.
2: ආහාර සහ සංස්කෘතිය මේ එකිනෙකින් වෙන් කරන්න බැරි දේවල්. සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඔස්ට්‍රේලියන් ෆුඩ් සොසයිටි ඇන්ඩ් කල්චර් නෙට්වර්ක් නම් ඇකඩමික් ජාලයේ සමකැඳවුම්කරු විදියට කටයුතු කරන සහකාර මහාචාර්ය තෙරේසා ඩේවිස් මේ ඇගේ වචන. ආහාර කියන්නේ සංස්කෘතික අනන්‍යතාවයේ කොටසක්. ඒක බහුසංස්කෘතික ප්‍රජාවට විශේෂයි.
7: So as a migrant, carrying your food traditions and cultural practices around food is one of the ways of holding on to home, if you will, when you're in a new place or in a sometimes hostile new environment, if you're, you know, forced to move. As is with many displaced people, but also it's a source of comfort because it's the familiar, it's something that has you know you've known forever, you've known as a child, you've grown up with.
2: Jude ge ivime aasawa innenma wedi wenawa eth ekama celiac roge samaga jeevathwimata ay igena gannawa me atharama age jeevithaye tawat issawwak ay visin soya gannawa e thamai vedikawata age tiena aasawa. මේ වේදිකාවෙන්ම තමන්ගේ අත්දැකීම් බෙදාගන්න පුළුවන් නේද කියලා ඇයට හිතෙනවා. දැන් ඇයට ඇගේම වේදිකා නිර්මාණයක් තියෙනවා. ග්ලූටන් රහිත ලෙබනොන් ආහාර වේදිකාව මතදී උයන ගමන් ඇය ප්‍රේක්ෂකාගාරයට වින්දනීය අත්දැකීමක් ලබා දෙනවා. ඇයගේ අලුත්ම නිෂ්පාදනය මිලාඛා අරාබි භාෂාවෙන් ඒ හැන්දට කියන නම.
8: I didn't know that milk and cream came from wheat and the cows are making bread.
2: මේ නිෂ්පාදනයත් එක්කම ඒ සම්බන්ධයෙන් යම් කතිකාවක් ඇති වෙලා තියෙනවා. සාම්ප්‍රදායික ආහාර ග්ලූටන් රහිත කෑම විදියට නිර්මාණය කරන්න පුළුවන් ආකාරයේ ජූඩ් පෙන්වනවා. ආහාරපාන අමුද්‍රව්‍යවල වෙනස්කම් වුණත් මේ වැඩෙත් එක්ක අරාබි සහ අනෙකුත් බහුසංස්කෘතික ජන කණ්ඩායම් වලට මේ අත්දැකීම තමන්ගේ කරගන්න පුළුවන් කියලා ඇය විශ්වාස කරනවා.
5: People coming from the Levant region, so like Palestinians, Lebanese, Jordanians or Syrians, I think they found that they could connect to the story even if they didn't have celiac disease. It was just nostalgic. You're listening to Feydoo's music, and to most Arab children, we all kind of grew up listening to Feydoo's. And then for people who have celiac, even though they weren't Arab, they still related to where I spoke about, you know, silly interactions I have with people or the way people misjudge celiac disease.
2: සංස්කෘතික වෙනස්කම් පිළිබඳව අවබෝධයක් තියෙන පෝෂණවේදියෙකු සමග සම්බන්ධ වීමේ වැදගත්කම පිළිබඳව පෝෂණවේදී නේමා මතක් කරනවා.
6: A dietitian doesn't have to come from the same ethnic background as you, but just has to have experience in your cuisine and in your culture. So someone who's culturally responsive and can meet you where you're at, that can really help you in that transition. But with the right tools and knowledge, it can be something that can be managed. You just need to have the right people in your corner.
2: SBS News වෙත රසයන් අල් අබ්දේලි ගෙන වාර්තාවක් ඇසුරින් SBS සිංහල වෙත සම්පාදනය කළේ තිසරණී විජය බණ්ඩාර. කෙටි විරාමයකට යන්නයි මේ සූදානම. විරාමයෙන් අනතුරුව අයවැය පිළිබඳව පූර්ව විශ්ලේෂණයක් රැගත් විශේෂඥය බලාපොරොත්තු වන්න. මේ SBS සිංහල සජීව විකාශය.
9: දේශීය සහ අන්තර්ජාතික ආහාර පාන පිළිබඳව පැය 24 පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS Food රූපවාහිනියේ 33 වෙනි නාලිකාවෙන්. SBS රූපවාහිනී නාලිකා සියල්ලෙහි දැනට පවතින වැඩසටහන් සහ ඉදිරියට විකාශනය වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සොයාගන්න පිවිසෙන්න sbs.com.au/guide වෙබ අඩවියට. SBS Audio app ඔබේ දුරකථනයෙන් SBS සිංහල ගුවන්විදුලි වැඩසටහන් සහ podcast වලට සමන් දීමට ඇති හොඳම ක්‍රමයයි. SBS Audio app නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පිවිසෙන්න App Store හෝ Google Play වෙත. ලෝපුරා ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින 7ම පැය 24 පුරාම නරඹන්න SBS World Movies රූපවාහිනියේ 32 වෙනි නාලිකාවෙන් සහ on demand වෙතින්. ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටම සුවන සම්මානලාභී රූපවාහිනී වාර්තාමය වැඩසටහන ඩේට්ලයින් අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ ඔන් ඩිමාන්ඩ් වෙතින්. අන්තර්ජාතික වාර්තා චිත්‍රපටවල සිට සම්භාව්‍ය සංස්කෘතික චිත්‍රපට දක්වා ලෝක මට්ටමේ නාට්‍යවල සිට හාස්‍යයේ සොඳුරුතම තැන් සොයා SBS වයිස්ලෑන්ඩ් රූපවාහිනියේ 31 වෙනි නාලිකාවෙන්.
10: SBS Audio.
9: ඔබට අවශ්‍ය රිද්මය හඳුනාගන්න play button එක ක්‍රියා
10: කරන්න.
11: SBS Chill.
12: SBS Pop Asia. Non-stop Asian pop.
13: Can you describe that feeling for people who haven't experienced it?
14: SBS Hindi උපලබ්ධ කරවාတာ ہے.
15: Far from the partisan politics.
16: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබ සිතකිවලට ගැළපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සූදානම්ින් SBS Audio app download කරගන්න.
10: sbs.com.au/audio.
17: ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට අද දවසේ විශේෂත්වය පිළිබඳ මං හිතන්නේ අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය නැහැ. අද ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරිකවරයා ආචාර්ය ජිම් චාම්ස් ෆෙඩරල් රජයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් ගෝලීය අර්බුද හමුවේ දේශීය ආර්ථිකයටත් දැඩි බලපෑම් එල්ල වී ඇති පසුබිමක තමයි මෙවර ෆෙඩරල් අයවැය ඉදිරිපත් කරන්නේ. නිසා මේ පිළිබඳ වැඩි දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් අපි SBS සිංහල සේවෙන් කල්පනා කරා අද ඉදිරිපත් කරන අයවැය පිළිබඳ අයවැයට කලින් පූර්ව විශ්ලේෂණයක් ඔබ වෙත ගෙනෙන්නට ඒ සඳහා අපි ආරාධනා කළා ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආර්ථික විශ්ලේෂකෙක් ලෙස කටයුතු කරන, ඒ වගේම ආර්ථික උපායමාර්ගික සහ සේවා සම්බන්ධ සහතික ලත් සංවර්ධකයෙකු වන ආචාර්ය බුද්ධික ගමගේට. අයිබුවන් බුද්ධික.
18: අයිබුවන් කස්සප.
17: හොඳයි, අද ඉදිරිපත් කරන මේ ෆෙඩරල් අයවැය කොයි වගේ අයවැයක් වෙයි කියලාද ආර්ථික විශ්ලේෂකයන් පුරකතනය කරන්නේ?
18: මේක බොහෝ විශ්ලේෂකයින් හඳුන්වන්නේ, අපි මේක දිහා බලනකොට අපි තාමත් හරියටම දන්නේ නැහැ. නමුත් ලැබී තියෙන ආරංචි මාර්ග සහ ආර්ථිකයේ පවතින තත්ත්වයන් අනුව සලකා බලනකොට සහ අපිට ලැබිලා තියෙන පොඩි පොඩි අර අපි කියන්නේ හින්ට් ලැබෙනවා නේද අග්‍රාමාත්‍යතුමාගේ කතාවන් වලින් මුදල් අමාත්‍යවරයාගේ කතාවන් වලින් අපිට ලැබෙන ඉඟි අනුව බොහෝ දෙනා හිතන්නේ මේ 2026-27 අයවැය මේ දශක කීපයකට පස්සේ ඔස්ට්‍රේලියාවේ ඉදිරිපත් වෙන ඉතාමත් තීරණාත්මක සහ ඉතාමත් විවාදයට භාජනය වන අයවැයක් විදිහට තමයි දකින්නේ ඇමරිකාව සහ ඉරානය අතර පැවතින මේ අර්බුදකාරී තත්ත්වය සහ එහි අවසානයක් තාම නොදකීම නිසා විශාල වශයෙන් ආර්ථිකය ලෝක ආර්ථිකය අස්ථාවරත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඉන්ධන මිල සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ලෝකයේ සියලු දෙනාට මේ දැනෙන පීඩනය ඔස්ට්‍රේලියාවටත් ඒ හා සමානවම දැනෙනවා. පහුගිය සතියේදී රිසර්ව් බැංක එක එහෙම නැත්නම් අපේ මහ බැංකුව විසින් පොලි අනුපාතිකයන් නැවතත් ඉහළ දමනු ලැබුවා. ඒකත් එක්ක ගෘහස්ත ආර්ථිකය හැකිලමින් පවතින තත්ත්වයක් තමයි දකින්නේ. ඉතින් ඒ පීඩනයත් එක්ක තමයි මේ සියලු දෙනාම අද හවස ඉදිරිපත් කිරීමට නියමිත මේ අයවැය දෙස බලාගෙන සිටින්නේ. මෙවර අයවැයේදී මේ පවතින ආණ්ඩුව ඉතාමත් විශාල සංකීර්ණ තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මොකද මේ ඔස්ට්‍රේලියාවේ නොකඩවා දීර්ඝව වැඩිවන උද්ධමනය පාලනය කිරීම ඔවුන්ගේ වගකීමක් බවට පත් වෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ අයවැය උද්ධමනාත්මක නොවන සහන සැලසීම් මූලික අරමුණු කරගත් අයවැයක් වෙයි කියලා. මේ උද්ධමනාත්මක නොවන කියන්නේ අපිට මූල්‍යමය වශයෙන් පඩි වැඩිවීම හෝ එහෙම නැත්නම් අපිට ඩිරෙක්ට්ලි දැනෙන සහන අපිට බලාපොරොත්තු වෙන්න ලැබෙන්නේ නැති බවක් තමයි පෙනී යන්නේ. නමුත් සහන ස්ථීරම ලැබෙනවා. නමුත් ඒවා බොහෝ විට ඍජු නොවන වක්‍රාකාර සහන තමයි ආර්ථිකයට ලැබෙන්න නියමිතව තියෙන්නේ කියලා අපි බලාපොරොත්තු වෙන්නේ.
17: හොඳයි පුදික, දැන් අද අයවැයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරෙන අංශ සහ කරුණු මොන වගේ වෙයිද?
18: ප්‍රධානම වශයෙන් ගත්තොත් එහෙම මං හිතන්නේ මේ අයවැය බදු ප්‍රතිසංස්කරණය කිරීම ඉලක්ක කරගත් අයවැයක් සහ විශාල වශයෙන් මේ දවස්වල සාකච්ඡාවට පත් වෙලා තියෙන නිවාස අර්බුදය සහ නිවාස මිලට යම් කිසි සහන සැලසීමේ අයවැයක් වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. බදු ප්‍රතිසංස්කරණ ගත්තොත් එහෙම කස්සප මේ විශේෂයෙන්ම 1999 පස්සේ ඔස්ට්‍රේලියාවේ කිසිම රජයක් විසින් අත නොතැබූ එහෙම නැත්තම් ප්‍රතිසංස්කරණයට ලක් නොවූ බදු කීපයක් මේ අයවැයෙන් වෙනස් වීමට නියමිත බව තමයි හැඟියන්නේ. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම කැපිටල් ගේන් ටැක්ස් එක සහ නෙගටිව් ගියරින් ගත්තොත් මේ දෙකම ඍජුවම සම්බන්ධ වෙන්නේ අපේ නිවාස සම්බන්ධයෙන්, ව්‍යවසායකින් විදිහට, ආයෝජකින් විදිහට නිවාස සම්බන්ධයෙන් ඒ කටයුතු කරන අයගේ ටැක්ස් වලට තියෙන විශේෂ සහනයක් තමයි ඔය කැපිටල් ගේන් ටැක්ස් එක. එතකොට 1999 පස්සේ මේ දෙකම සංශෝධනය වෙලා නැහැ කස්සප. ඉතින් මෙවර මේ සඳහා යම් සංශෝධනයන් ගෙන ඒමට නියමිත බව තමයි අපිට පෙනී යන්නේ. 2022 මේ රජයේ බලයට පත් වෙනකොට ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශයේ තිබුණා සියලු දෙනාට දරන්න පුළුවන් නිවාස ලබා ගැනීමේ හැකියාවක් ඇති කරන බව. ඉතින් දිගින් දිගටම දේශපාලනික වශයෙන් සහ ජනතාව අතරින් දැඩි පීඩනයක් ලක් වුණා. එන්න එන්නම නිවාස මිල ගණන් ඉහළ යනවා. ඔස්ට්‍රේලියාව තුළ නිවසක් මිලදී ගන්නවා කියන එක තව දුරටත් සිහිනයක්ම පමණයි ඔස්ට්‍රේලියාවන්ට යනුවෙන් තත්ත්වයක් පැවතිමින් තිබුණා. ඉතින් එයට යම් කිසි චාර දැක්වීමක් වශයෙන් අපිට මේ සිදු කරන්නට යන ප්‍රතිසංස්කරණ දකින්නට පුළුවන්.
17: මම අවසන් වශයෙන් ඔබෙන් අහන්නට කැමති මේ සංක්‍රමණිකයන් විදිහට අපට බලපාන කරුණු මොනවද මේ අයවැයේදී වැඩි අවධානය යොමු කළ යුතු?
18: විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ මේ වෙනුවට සංක්‍රමණිකයන් විදිහට බලාපොරොත්තුෙන් සිටින ප්‍රධානම දේ තමයි පළවෙනි නිවසක් මිලදී ගැනීමේ සිහිනයක සිටිනවා නම් ඒ සඳහා යම් කිසි සහනයක් ලැබෙන්න නියමිතයි. ඉතින් ඒක හොඳ ආරංචියක් අපේ සංක්‍රමණිකයින්ටත් නිවාස මිලදී ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට. ඉන්වෙස්ට්මන්ට් කරලා තියෙන කට්ටිය ඉන්නවා නම්, රියල් ස්ටේට් වල ඉන්න කට්ටිය ඉන්නවා නම්, ඒ අයට ඉදිරියේදී ගෙවන්නට සිදුවන බදු ගත්තොත් එහෙම, නෙගටිව් ගියරින් කියන්නේ අපිට අපේ ආයෝජනය අපි කියන්නේ අලාභයි කියන එක, අපිට එයින් ප්‍රොෆිට් එකක් එන්නේ නැත්තම් අපි ගෙවිය යුතුව තිබුණු ටැක්ස් එක බොහොම අඩු ප්‍රමාණයක තිබ්බ. එහෙම නැත්නම් අපි අපේ ඉන්කම් ටැක්ස් එකෙන් අපිට ඒක ක්ලේම් කරගන්න පුළුවන් කමක් තිබ්බ. මේ ක්‍රමවේදය වෙනස් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මේක තාමත් පැහැදිලි නැහැ කස්සප කොච්චර ප්‍රමාණයකින් මේක වෙනස් වෙනවද, මේක සම්පූර්ණයෙන්ම අයින් කරනවද, එහෙම නැත්නම් ඒකට යම් කිසි අපි කියන්නේ අර කැප් එකක් ගේනවද, කඩයිමක් ගේනවද කියන එක පිළිබඳව තාමත් අපි දන්නේ නැහැ. අද හවස තමයි අපිට ඒක දැනගන්නට සිද්ධ වෙන්නේ. ඊට අමතරව ජීවන වියදම සමග බාණ්ඩ හා සේවා බද්ධ සමානුපාත කිරීමේ හැකියාවක් තියෙන බවට මතපල වී තිබෙනවා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම අපේ තියෙන ඉන්ෆ්ලේෂන් රේට් එකට GST එක ඩිස්කවුන්ට් එක සමාන කරනවද, එහෙම නැත්නම් ෆ්ලැට් ඩිස්කවුන්ට් එකක්, එහෙම නැත්නම් අර 25ක 30ක 35ක ස්ථාවර ඩිස්කවුන්ට් එකක් දෙනවද කියන එක සම්බන්ධයෙන් තාමත් අපිට හරියට පැහැදිලි නැහැ. මීට අමතරව අපි ගත්තොත් එහෙම රැකියාවන් කරන අයගෙන් යම් කිසි ප්‍රමාණයක බදු සහනයක් ලබා දීමට නියමිතයි. ඩොලර් 300 සිට 1000 දක්වා වෙනස් වෙන්න පුළුවන් කියලා කියනවා. NDIS එහෙම නැත්නම් ජාතික ඩිසබිලිටි ස්පෙන්ඩින් එහෙම නැත්නම් ඒ වියදම් අඩු කිරීමක් පිළිබඳව අපිට හැඟී යනවා. මේ ඊට අමතරව බල්ක් බෙලින් සඳහා රජයෙන් වියදම් කරන ප්‍රමාණය අවම කිරීමේ ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ඉතින් අපි බල්ක් බිලින් කරන ડોක්ටර් කෙනෙක් ළඟට ගියොත් එහෙම අපිට සාක්කුවෙන් ගෙවන්න වෙන ප්‍රමාණයක් නැහැ. නමුත් ඉදිරියේදී අපිට යම් කිසි මුදලක් මෙඩිකේ වලට අමතරව අතින් ගෙවන්න වෙන තත්ත්වයක් තමයි පෙනී යන්නේ. රජයත් විශාල පීඩනයක සිටින්නේ මේ බජට් එක මොන විදිහට සමාජගත වෙයිද කියන දේ. මේක සමහරක් වෙලාවට උද්දමනය තව දුරටත් තීව්‍ර කරන අයවැයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් මහ බැංකු අධිපතිවරිය විසින් ඉදිරිපත් කරපු යෝජනාවලිය අනුව ඉදිරියේදී අය විසින් තවදුරටත් පොලි අනුපාත ඉහළ දැමීමට තියෙන අවස්ථාව යම් තාක් දුරකින් ඩිලේ කරන්න, එහෙම නැත්තම් ඒක අපිට තව ටිකක් පස්සට යොමු කිරීමේ හැකියවන අයවැයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ අයවැය මේ රජය විසින් අවසානයේදී ස්ට්‍රක්චරල් රිෆෝම් එකක් ඇති කරන අයවැයක් විදිහට තමයි අපි දැනට බලාපොරොත්තු වෙන්නේ.
17: හොඳයි, අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආර්ථික විශ්ලේෂකෙක් ලෙස කටයුතු කරන සහ ඔස්ට්‍රේලියාවේ ආර්ථික උපායමාර්ගික සහ සේවා සම්බන්ධ සහතික ලත් සංවර්ධක ආචාර්ය බුද්ධික ගමකේට SBS සිංහල සේවයේ සමගින් සම්බන්ධ වෙමින් අද ඉදිරිපත් කිරීමට නියමිත මේ අයවැය පිළිබඳ පූර්ව විශ්ලේෂණයක් අපි අසන්නන් වෙනුවෙන් රැගෙන ආවාට බෙහෙවින්ම ස්තුතියි බුද්ධික. අයිබුවන්.
11: අයිබුවන් කස්සප.
15: ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමගින්.

0: SBS වෙතින් අරගෙන එන ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන්ඩ් විශේෂාංග මාලාව පිළිබඳවත් දෙයක් කියන්න ඕනේ. දැන් අද දවසේ අපි කතා කරන්නේ පෙට්‍රල් මිල සම්බන්ධයෙන්. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබට වැදගත් වරණ කරුණු කාරණා පිළිබඳව අද විස්තරාත්මකව විශේෂාංගයක් අරගෙන එනවා. ඉතින් මේ වචනාර්ථයෙන් කියනවා වගේම ඔස්ට්‍රේලියාව පහදලා දෙන, ඔස්ට්‍රේලියාව ඔබට වටහලා දෙන විශේෂාංග මාලාවක්. SBS සිංහල අපේ වෙබ් අඩවියට ගියොත් ඔබට ඉහළ තීරුවේ ඔස්ට්‍රේලියාව වටහාගමු කියලා ඔන්න ටැබ් එකක් පේන්න තියෙනවා. ඒ යටතේ අපි මෑතක කරපු කතාංග දැක්කම පේනවා මේ ඔස්ට්‍රේලියාවේ දිවිගෙවන ඔබට ඔබ ජීවත්වන රට පිළිබඳව දැනගන්න මොන වගේ උපකාරයක් මේ විශේෂාංග මාලාවෙන් ලබා දෙනවද කියලා. අපි මෑතක කරපු විශේෂාංග කිහිපයක් බැලුවොත් ඔස්ට්‍රේලියාවේ රැකියාව වෙනස් කරන්න හිතන් ඉන්න ඔබට වැදගත් වන කරුණු. ඔස්ට්‍රේලියාවට එන ගමනේ ඔබේ ගමන් බෑගේ සූදානම් කරන්න ඕනේ කොහොමද? ඒ පිළිබඳවත් ඔන්න ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන් විශේෂාංගයක් තියෙනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේදී හරි විදියට සන්ස්ක්‍රීන් එකක් භාවිත කරන්නේ කොහොමද? ඒ විතරක් නෙමෙයි, දැන් අද අපි කාලීන විග්‍රහයෙන් කතා කරන්නේ සීලියක් රෝගය පිළිබඳව. ඉතින් ආහාර නිසා වෙන්න පුළුවන් ආසාත්මිකතා, ඇලර්ජීස් වළක්වන්න ඔස්ට්‍රේලියාව ආහාර ඇසුරුම් කරන්නේ කොහොමද? ඉතින් ඒ වගේ කාරණා පිළිබඳව පවා ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන්ඩ් යටතේ විශේෂාංග තියෙනවා. ඉතින් මේ විශේෂාංග වලට සවන් දෙන්න මිතුරන් අතරේ බෙදා හරින්න ඔබට මතක් කරනවා මේ SBS සිංහල සජීව විකාශය.
1: ලෝපුරා ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින හතේම පැය 24 පුරාම නරඹන්න SBS World Movies රූපවාහිනියේ 32 නාලිකාවෙන් සහ on demand වෙතින්. අනිකයි කතා නොකරන මාතෘකා විවාද කිරීමට සමත් SBS හි සම්මානලාභී රූපවාහිනී කාලීන වැඩසටහන SBS රූපවාහිනියෙන් අඟහරුවාදා රාත්‍රී 8:30ට සහ on demand වෙතින්. ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන්ඩ් නව සංක්‍රමණිකයන්ට නිවාස, සෞඛ්‍ය, රැකියා සහ තවත් බොහෝ දේ පිළිබඳ තොරතුරු සමගින් උදව් කරයි. පිවිසෙන්න sbs.com.au/australiaexplained. විශිෂ්ට ගුරුවරුන් සමවිටම සිසුන් දිරිගැන්වීමේ ක්‍රම සොයමින් සිටියේ ගුරුවරුන් සඳහා විෂයමාලා පෙළගැස් වූ අන්තර්ජාල මාධ්‍ය SBS Learn sbs.com.au/learn වෙත පිවිසෙන්න. NTV රූපවාහිනියේ The Point වැඩසටහන Aboriginal සහ Torres Strait දූපත්වාසීන් මුහුණදින සංස්කෘතික, දේශපාලන සහ සමාජීය ගැටලු සාකච්ඡා කරයි. The Point SBS On Demand වෙතින්. SBS World News ඔස්ට්‍රේලියාවෙන් සලෝ පුරා ඔබට බලපාන ප්‍රවෘත්ති සෑමදිනකම සවසහා ඉදිහට SBS රූපවාහිනියෙන් සහ SBS On Demand වෙතින්. SBS රූපවාහිනී නාලිකා සියල්ලෙහි දැනට පවතින වැඩසටහන් සහ ඉදිරියට විකාශනය වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සොයාගන්න පිවිසෙන්න sbs.com.au/guide වෙබ අඩවියට. Aboriginal සහ Torres Strait දූපත්වාසීන්හට බලපාන කරුණු පිළිබඳව දැනගන්න SBS NITV රූපවාහිනී නාලිකාවෙන් රූපවාහිනියේ channel 34 ඔස්සේ හෝ SBS On Demand වෙතින්. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙයි. ඔබගේ අදහස් අප සමග බෙදාගන්න. SBS Facebook පිටුවට like කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්. දේශීය සහ අන්තර්ජාතික ආහාර පාන පිළිබඳව පැය 24 පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS Food රූපවාහිනියේ 33 වෙනි නාලිකාවෙන්.

0: කොරියානු පොප් සංගීතය ලෝකෙ පුරාම රසික උන්මාදයක් ඇති කළ ගීත කලාව. මේ කොරියානු ගායක ගායිකාවන් අතරේ මේ වෙනකොට ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජබෙන්නේ BTS සංගීත කණ්ඩායම. ඔවුන්ගේ නව ගීත ඇල්බමය අරිරං. මේක තරමක් විශේෂයි. මොකද දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවය නිම කිරීමෙන් අනතුරුව මේ කණ්ඩායම් සාමාජිකයන් හත් දෙනා පළමු වරට නිකුත් කරපු ඇල්බමයයි මේ. ඒත් එක්කම ඔවුන් ලෝකේ වටා සිදු කරන සංගීත ප්‍රසංගමාලාව දැන් ආරම්භ කරලා තියෙනවා. මේ ගීතමය සංචාරය ඕස්ට්‍රේලියාවට එන්නේ 2027. මේ වෙනකොට දකුණු කොරියාවේ ප්‍රසංග වාර කිහිපයක්ම පැවැත්වුණා. ඉතින් ඒ සංගීත අත්දැකීම දකුණු කොරියාවේ සියොල් නගරයේදී විඳපු මිතුරියක් එක්කයි මම අද කතා කරන්නේ. මේ ජිනදරි ප්‍රබෝධික. ඇය මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තමන්ගේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා. මේ සංගීත කණ්ඩායමේ ආරම්භක අවධියේ ඉඳන්ම ඔවුන්ගේ ගීතවලට ඇය ප්‍රිය කරනවා. කවදා හරි ඒ සංගීත අත්දැකීමක් සජීවීව විඳගැනීමේ බලාපොරොත්තුවකින් පසු වුණ ජිනදරි මේ වසරේ අප්‍රේල් මාසයේ ඒ පැතුම ඉටු කරගත්තා. මේ නව ඇල්බමය අරිරං ඒක තරමක් විශේෂයි.
1: BTS ලගේ අලුත් ඇල්බම් එකේ නම තමයි අරිරං. ආරිරං කියලා කියන්නේ ඇත්තටම කොරියානු ෆෝක් සොන්ග් එකක් කිව්වොත් මම නිවැරදි. ඐ තින් ඒගොලන්ගේ අදහස තිබ්බේ මෙයාලගේ අලුත් ඇල්බම් එකට එකෙන් එයාලගේ රූට්ස් හොයාගෙන යන එක ගැන. මං හිතනවා ඒක සාර්ථක වෙලා තියෙනවා කියලා. ආරිරං ඇල්බම් එකේ ඔක්කොම සිංදුවා හතරක් තියෙනවා, එකිනෙකට වෙනස් විදිහේ සිංදුවා හතරක්, සහ මීට කලින් නොදැකපු විදිහේ අලුත් සින්දු අලුත් ශානරයන් ගෙන් කම්බයින් වෙලා තියෙන ඇල්බම් එකක් කිව්වොත් නිවැරදි. ඒ වගේම මතක් කරන්න ඕනේ ඒකේ ඇල්බම් එකේ ටයිටල් සොන්ග් එක ස්විම්. අපි මීට කලින් BTS ලගෙන් දැකපු නැති වෙනස්ම විදිහේ ටයිටල් සොන්ග් එකක් තමයි ස්විම් කියලා කියන්නේ. ඉතින් මං හිතනවා ලෝකෙ වටේ ඉන්න ආමිස්ලා හැමෝම, ආමිස්ලා විතරක් නෙමෙයි වෙනස් රසිකයෝ හැමෝමත් මේ අලුත් ඇල්බම් එක රස විඳින්න ඇති සහ තාමස් රස විඳිනවා ඇති කියලා.
0: සමාජිකයන් 7 දෙනෙකුගෙන් යුත් මේ කණ්ඩායමට බාල මහලු වෙනසකින් තොර රසික પરම්පරාවක් ඉන්නවා. ග්‍රැමි සම්මාන සඳහා වුන් කීප වතාවක්ම නිර්දේශ වුණා. ඒ විදිහට ග්‍රැමි නිර්දේශවලට ලක් වුණ පළමු කොරියානු කණ්ඩායමයි BTS. ඒ වගේම බිල්බෝඩ් ගීත 100 අතර පළමු තැන ලැබූ පළමු කොරියානු සංගීත කණ්ඩායම වෙන්නේ BTS සංගීත කණ්ඩායම. ඒ විදිහට සංගීත ලෝකේ පෙරළි කරන අතරේ ඔවුන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියක් තුන් වරක් ආමන්ත්‍රණය කරලා තියෙනවා. කණ්ඩායමක් වශයෙන් ඔවුන් මේ විදිහට යන ගමනෙත් යම් සුවිශේෂ බවක් තියෙනවා.
1: මට හිතෙනවා BTS ලගේ තියෙන විශේෂත්වය තමයි යාලා 2013 ඉඳලා අවුරුදු 13ක් දැන් එක දිගට සංගීත වැඩ කටයුතු කරගෙන යන එක දිගට එකම කණ්ඩායමක් විදිහට. ඒ දේ ඇත්තටම K-pop ඉන්ඩස්ට්‍රි එකේ සාමාන්‍යයෙන් අහන්න දකින්න අමාරු දෙයක්. ගොඩක් සංගීත කණ්ඩායම් ටික කාලයක් යද්දී ඩිස්බෑන්ඩ් වෙනවා, එහෙම නැත්නම් සමහර මෙම්බර්ස්ලා අයින් වෙලා යනවා. ඒ වගේ දේවල් හරිම සුලබයි K-pop ඉන්ඩස්ට්‍රි එකේ. හැබැයි BTSලා තාමත් මෙම්බර්ස්ලා 7 දෙනාම ඉන්න එකම විදිහට ඒ විදිහටම තමන්ගේ ජනප්‍රියත්වය රඳා පවත්වාගෙන ඉන්න සංගීත කණ්ඩායමක් කිව්වොත් මම නිවැරදි. අනිත් එක මම තව දකින විශේෂත්වයක් තමයි ඒගොල්ලෝ එක්ස්පෙරිමෙන්ටල්. ගොඩක් එකම සංගීත රාමුවකට කොටු වෙලා ඉන්න කණ්ඩායමක් නෙමෙයි. එයාලගේ සින්දු ගත්තොත් එකිනෙකට වෙනස් විදිහ ගොඩක් diversified discography එකක් කියලා කිව්වොත් නිවැරදි.
0: ඉතින් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙන ගමන් තමයි ජිනදරි මේ ගමන යන්නේ. ඇයි කියන විදිහට එදා ඕස්ට්‍රේලියාවෙන් දැන් දකුණු කොරියාව බලා ගියපු ගුවන් යානය BTS රසික රසිකාවියන්ගෙන් පිරීලා තිබිලා තියෙනවා. තමන් ප්‍රිය කරන කලාකරුවන්ව සියසින් දැකීම ඒ හැමෝටම ලැබෙන්නේ නැති අවස්ථාවක්. ජිනදරි ඒ ගැන අදහස් බෙදාගත්තේ මේ විදිහට.
1: BTS ෆෑන් කෙනෙක් විදිහට ගොඩාක් බලාපොරොත්තුෙන් හිටපු අවස්ථාවක් තමයි BTS මෙම්බර්ස්ලා එයාලගේ මිලිටරි සර්විස් එක ඉවර වෙලා ඇවිල්ලා කරන පළවෙනි කොන්සර්ට් එකට යන එක. ඉතින් ඒක තිබ්බේ පහුගිය අප්‍රේල් 9, 11, 12 කියන දවස් තුනේ සවුත් කොරියාවේ සෝල් වල ගෝයන් ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස් එකේ. ඉතින් මට අවස්ථාව හම්බුණා ඒක දෙවෙනි දවසට යන්න. ඒක ඇත්තටම අමතක නොවන අත්දැකීමක්. ඔස්ට්‍රේලියාවේ ඉඳලා සෝල් වල ගියපු ෆ්ලයිට් එකෙත් මට ගොඩක් ආමි ෆෑන්ස්ල හම්බුනා, එකගොත්තික කතා බා කරන්න අවස්ථා හම්බුනා. එක හරිම යුනීක්, හරිම අන්ෆොගෙටබල් අත්දැකීමක් කිව්වොත් නිවැරදි.

දැන් වෙලා උදෑසන 11 පසුවේ විනාඩි 40යි මේ අඟහරුවාද දවසේ SBS සිංහල සජීව විකාශය. මේ මියුරු ගීයට සවන් දීලා ඔස්ට්‍රේලියා එක්ස්ප්‍රින් විශේෂාංගයෙන් හමුවෙමු.

0: ඇපරි චනල් සහ ටෝර ස්ට්‍රීට් උපත්වාසයෙන් හට බලපාන කරුණු පිළිබඳව දැනගන්න SBS NITV රූපවාහිනී නාලිකාවෙන් රූපවාහිනියේ චැනල් 34 ඔස්සේ හෝ SBS On Demand වෙතින්. ඉන්සයිට් අනිකයි කතා නොකරන මාතෘකා විවාද කිරීමට සමත් SBS හි සම්මානලාභී රූපවාහිනී කාලීන වැඩසටහන SBS රූපවාහිනියෙන් අඟහරුවාදා රාත්‍රී 8:30ට සහ On Demand වෙතින්. ගණනක් වන ටෙලිකතාන්තර සහ චිත්‍රපට ඔබගේ ජංගමතුරකතනයෙන් ස්මාර්ට් TVවි මගින් ටැබ්ලට්කින් හෝ ලැප්ටොප් පරිගණකෙන් නොමිලේ නරඹන්න SBS On Demand App ඩවුන්ලෝඩ් කරගන්න. SBS රූපවාහිනී නාලිකාව සමානලාභී නාට්‍ය ජාත්‍යන්තර ක්‍රීඩා සහ වාර්තා චිත්‍රපටි ඔබ වෙත කෙරෙහි SBS ප්‍රධාන රූපවාහිනී නාලිකාව චැනල් 30න් SBS රූපවාහිනී වයිස්ලෑන්ඩ් නාලිකාව චැනල් 31න් SBS වෙබ්පටිවේ ක්‍රීඩාපිටුව ක්‍රීඩා ලෝලීන් සඳහා අංක එකේ ගමනාන්තයයි. පාපදී මෝටර් රථ ධාවන තරඟ ලෝක මල්ල ක්‍රීඩා සහ තවත් බොහෝ දේ පිවිසෙන්න sbs.com.au/sport. Australia Explained නව සංක්‍රමණිකයන්ට නිවාස, සෞඛ්‍ය, රැකියා සහ තවත් බොහෝ දේ පිළිබඳ තොරතුරු සමගින් උදව් කරයි. පිවිසෙන්න sbs.com.au/australiaexplained. SBS සිංහල සේවේ වැඩසටහන්වලට දැන් පොඩ්කාස්ට් ලෙසනුත් සවන් දෙන්න පුළුවන්. පිවිසෙන්න sbs.com.au/සිංහල වෙබඩවයට නැතිනම් SBS ඕඩියෝ ඇප් ඩවුන්ලෝඩ් කරගන්න. අදම SBS ඕඩියෝ ඇප් එක ඩවුන්ලෝඩ් කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ ඇප් ස්ටෝ හෝ Google Play වෙතින් නොමිලේම ලබාගත හැකි.
1: ෆිෆා පපන්දු ලොක කුසලානය ආරම්භ වෙන හරියටම තියෙන්නේ මාසයයි. හරියටම මාසයයි. දැන් අද මැයි 12 ජූනි 12 ෆිෆා ආරම්භනවා. මෙල්බර්න් ෆෙඩරේෂන් චතුරස්‍රයේ ඔන්න සොකරුස් තරඟ පුළුල් තිරේ පෙන්වීම මෙවරත් සිදු කරනවා. ඉතින් ඔබට ඒ පැත්තේ යන්න බැරි වුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ. SBS On Demand ඔස්සේ සියලු තරඟ නොමිලේ නැරඹීමේ පහසුකම ඔන්න ලබා දීලා තියෙනවා. සජීවී තරඟ වගේම තරඟයේ විශේෂ අවස්ථා පමණක් පසුව නැරඹීමේ පහසුකමත් SBS On Demand ඔස්සේ ඔබට හිමි වෙනවා.
2: ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන මිල ඉහළයාම නිසා ගෘහස්ථ වියදම් වලට වැඩි පීඩනයක් මේ වන විට එල්ල වෙමින් තිබෙනවා. ඒ වගේම බොහෝ දෙනා ගමන් බිමන් සිදු කරන ආකාරයත් වෙනස් කරමින් සිටිනවා. ඉන්ධන මිල ඉහළයාම නිසා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නත් බොහෝ දෙනා පෙළඹෙනවා. ඉතින් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අපේ දෛනික ජීවිතය වෙනස් නොකර ඉන්ධන වියදම අඩු කරගන්න ක්‍රම තියෙනවද කියලා සොයා බලන එක ඉතාම වැදගත් වෙනවා. මෝටර් රථ ඉන්ධන සඳහා වැය වෙන මුදල් ඉතිරි කර ගැනීමට පහසු සහ ප්‍රායෝගික ක්‍රම කිහිපයක් පිළිබඳව සොයා බලන්න මේ විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වෙනවා. වර්තමානයේ ඉහළ යන ජීවන වියදම් වලට ඕස්ට්‍රේලියානුවන් අනුගත වන ආකාරයත් අපි මෙහිදී සොයා බලනවා. රැකියාවට යාම ඇතුළු පවුලේ එදිනෙදා කටයුතු පහසුවෙන් සිදු කරගන්න ඕස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් පුද්ගලික මෝටර් රථ භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් ඉන්ධන මිල පසුගිය කාලේ ඉහළ යාමත් සමග ඇතැම් රියදුරන් මෝටර් රථ භාවිතාව ගැන නැවත සලකා බලමින් සිටිනවා. මංජිල් තමරකාර් සතියකට දින 3ක් මෙල්බර්න් සහ ජීලොන් අතර කිලෝමීටර් 70ක පමණ දුරක් ගමන් කරනවා. පසුගිය කාලයේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔහු වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට තීරණය කර තිබෙනවා.
3: Previously, I used to travel by car sometimes and go by train sometimes, but with the recent increase in fuel prices, now I have opted to use the public transport.
2: දුම්රිය භාවිතා කිරීම නිසා ගමන් කාලය වැඩි වුණත් ඒ හරහා එය ඔහුට මුදල් ඉතිරි කර ගැනීමට උපකාරී වෙනවා. මින් පෙර සති දෙකකට ප්‍රමාණවත් වූ ඉන්ධන වර්තමානයේ වන විට සතියකට පමණක් ප්‍රමාණවත් වන බව ඔහු පවසනවා. එම වෙනස ඔහුගේ ඉතිරි කිරීම වලටත් බලපා තිබෙනවා.
3: Not only the fuel like the other prices has also gone up because of the fuel prices. So yeah, it's impacting and it's reducing the saving that we are having for like the holidays or emergencies.
2: මංජිල්ගේ මේ අත්දැකීම අද ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනා අත්විඳින තත්ත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඔස්ට්‍රේලියාවේ පුද්ගලික මෝටර් රථ භාවිතා කරන අයගෙන් වැඩි පිරිසක් තම පුද්ගලික මෝටර් රථය භාවිතා කිරීම අඩු කර ඇති බව National Roads and Motorists Association සංවිධානය, එසේත් නැතිනම් NRMA සංවිධානය, මාර්තු මාසයේදී සිදු කළ සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙනවා. ඇතැම් පිරිස් පොදු ප්‍රවාහනය වැඩි වශයෙන් භාවිතා කරන අතර තවත් අය ඉන්ධන ඉතිරිකර ගැනීම සඳහා කෙටි ගමන් කිහිපයක් එකම ගමනක් ලෙස යාමට සැලසුම් කරන බවත් වාර්තා වනවා. ඉන්ධන මිල යම් අවස්ථාවක පහළයා හැකි නමුත් මිල ගණන් යථාතත්වයට පත්වන්නට යම් කාලයක් ගතවනු ඇති බව NRMA ආයතනයේ පීටර් කූරි පවසනවා.
4: It'll take some months, unfortunately, for prices to get back to where they were in February prior to the war.
2: තාවකාලික සහනයක් ලබා දීම සඳහා ඕස්ට්‍රේලියානු රජය පෙට්‍රල් සහ ඩීසල් සඳහා අය කරන ඉන්ධන බද්ද අඩකින් කපා හැර තිබෙනවා. මෙම සහනය ජූනි 30 වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. නමුත් ඔබේ දෛනික රියපැදවීමේ පුරුදු වෙනස් කිරීමෙන්ද ඉන්ධන භාවිතාව අඩු කළ හැකි බව විශේෂඥයන් පවසනවා. උදාහරණයක් ලෙස කෙටි ගමන් කිහිපයක් එකම ගමනක් ලෙස එකට සිදු කිරීමෙන් ඉන්ධන ඉතිරි කරගන්න ඔබට පුළුවන්. ඒ වගේම රථයේ ටයර් නිසි පීඩනයක තබා ගැනීමෙන් ඉන්ධන භාවිතාව 5%කින් පමණ අඩු කර ගැනීමට හැකිවනවා. එමෙන්ම ඔබගේ මෝටර් රථයේ වේගයද ඉන්ධන වැයවීමට ඍජුවම බලපානවා. උදාහරණයක් ලෙස පැයට කිලෝමීටර් 110ක වේගෙන් යාමට වඩා පැයට කිලෝමීටර් 90ක වේගෙන් රියපැදවීමෙන් ඔබට සැලකිය යුතු ඉන්ධන ප්‍රමාණයක් අඩු කර ගැනීමට හැකිවනවා. ඉන්ධන වැයවීම අවම කර ගැනීමට රියදුරන් මතක තබා ගත යුතු තවත් ක්‍රම කිහිපයක් තිබෙන බව පීටර් කූරි පවසනවා. ඔබේ වාහනයේ අනවශ්‍ය බරක් පටවාගෙන යාමෙන් වැළකීම හරහා ඉන්ධන වැයවීම අඩු කරගන්න ඔබට පුළුවන්. මෝටර් රථයේ ටයර්වල පීඩනයද නිසි ලෙස පාත්වා ගැනීමෙන් ඉන්ධන භාවිතාව කාර්යක්ෂම කරගන්න ඔබට පුළුවන්. මීට අමතරව සාමාන්‍ය නගරාන්තර ගමන්වලදී වාහනයේ වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියා විරහිත කර වාහනයේ ජනේල විවෘත කිරීමෙන් තවදුරටත් ඉන්ධන ඉතිරි කර ගැනීමට ඔබට හැකිවනවා. නමුත් අධිවේගී මාර්ගයක ගමන් කරනවා නම් වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කර සියලුම ජනේල වසා දමාගෙන ගමන් කිරීම හරහා ඔබට වැඩි වාසියක් සැලසෙනවා. මීට අමතරව මාර්ග සංඥාවලට අනුව වාහනය නවත්වා ඉන් පසුව ඉතා වේගෙන් වාහනය ධාවනය කිරීමද බොහෝ දෙනා සිදු කරනවා. මේ හරහාත් ඉන්ධන වැයවීම ඉහළ යන්නට පුළුවන්. ඉන්ධන ඉතිරි කර ගැනීමට අවශ්‍ය මෙවැනි උපදෙස් කිහිපයක් ඔබ පිළිපැද්දොත් ඒ හරහා සැලකිය යුතු මට්ටමේ ඉන්ධන ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකිවන බව පීටර් කූරි පවසනවා.
4: It can if you do all of those things combined. So in isolation, you'll see some percentage drops in your fuel consumption. If you're driving around with low pressure in your tyres, it will significantly increase your fuel consumption because the car has to work harder to move. But if you do all of those things, the tyres, making sure you put the windows up on a highway, don't carry unnecessary weight, don't drive with the lead foot, the savings can be significant. Some researchers suggested upwards of a 30% reduction in fuel consumption, so it's worth doing.
2: මුදල් ඉතිරි කර ගැනීමට තවත් පහසු ක්‍රමයක් වෙන්නේ ඉන්ධන පෙරවීමට පෙර මිල ගණන් සංසන්දනය කිරීමයි. ඉන්ධන පෙරවුම්හල් අතර මිල ගණන් විශාල ලෙස වෙනස් විය හැකි බවත් බොහෝ රියදුරන් මෙම තත්ත්වය නොසලකා හරින බවත් පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳව ක්‍රියාකාරී සංවිධානයක් වන චොයිස් සංවිධානයේ ලියම් කෙනඩි පවසනවා.
5: One tip is just to compare prices before you go and fill up. There's lots of fuel price apps.

0: ක්‍රමයක් නොමැතිව ඉන්ධන සඳහා වැයවන මුදල් ඔබට ඉතිරි කරගන්නට පුළුවන්. ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ශිෂ්‍යයින් ඔස්ට්‍රේලියාවේ සේවය කර විදේශයන්ට මුදල් යවන සංක්‍රමණිකයන් වැනි සීමිත ආදායමැති පිරිස් සඳහා ඉන්ධන වියදමේ මේ ඉතිරිය ඉතාම වැදගත් වෙන්නට පුළුවන්. මංචිල් වැනි අයට පොදු ප්‍රවාහනයට මාරුවීම වඩත් පහසු විකල්පයක් නොවුනත් වර්තමානයේදී එය ප්‍රායෝගිකව කළ යුතු දෙයක් බවට පත්වී තිබෙනවා. ඒවගේම බොහෝ ඔස්ට්‍රේලියන්වන් සඳහා කාලය, පහසුව සහ ඉන්ධන වියදම යන මේ කාරණා සියල්ලම සැලකිල්ලටගෙන ප්‍රායෝගික ක්‍රම සඳහා නැඹුරුවීම වර්තමානයේදී අවශ්‍යතාවයක් බවට පත්වෙලා තිබෙනවා. ඒවගේම බොහෝ ඔස්ට්‍රේලියන්වන්ට කාලය, පහසුව සහ ඉන්ධන වියදම යන මේ කාරණා සියල්ලම සැලකිල්ලටගෙන ප්‍රායෝගික ක්‍රම සඳහා නැඹුරුවීමට වර්තමානයේදී සිදු වී තිබෙනවා.
1: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
2: අඟහරු අද දවසේ SBS සිංහල සජීව විකාශයේ නිමාවයි මේ. ඉතින් අපි සජීවීව ආයෙත් හමු වෙන්නේ බ්‍රහස්පතින්දා උදෑසන 11ට. ඒ සිඩ්නි මෙල්බර්න් වේලාවෙන්. ඉතින් එතෙක් අපේ දෛනික විශේෂාංගවලට ඔබට සවන් දෙන්න පුළුවන් SBS සිංහල අපේ වෙබ් අඩවිය ඔස්සේ. අද දවසේ විශේෂාංග ඔබ වෙත ගෙනාවේ කසප සෙනරත් දිනේෂ් ලීනගේ සමගින් මම තිසරණී විජේබණ්ඩාර. එහෙමනම් ඔබට සුබ සුව දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.